0: TVFM නුව දිහ එක මෙග හර්ස්
1: ශාන්තකා ගුලිපවි ටිකෑම රීත ලවසසා
2: රේ ආතෙස් කුරියේ
1: නුව දිහ එක මෙග හර්ස් TVFM ගේ මෙ හන් දෙයි බයි ලවත කොමස් පෙරිකෙ
2: දෙගොන් ෆිල්ම් නෝ මේ කී
0: හම දිවෙහිගේ මොනිසු හි ෆිල්ම් වැදෙනුමුග අබදුවස්

0: අති තෙවෙන තෙවුණිම වන්න දිමා කොල්ලා
1: ඇන්තු හාත දුවහෙක් කොල්ලාේ
2: නූනේ ඇන්තු කොම්ම දුකස් බෑරවා
1: කොම්ම දුවහක එම මේ ගඩි මේ රාචයෙන් දුනා කොයි පෑවිරි වනේ දෝ ආශිදෑ ගෑම ස්තිමා නුවත් හ දෝස් කොළ වෙච්ච
2: අවර හීවී ඇස්ේ කුරින් දු හිතර පුට්ටගේ කෑරහම වෙච්චපා අස්දෑ බවුලේ හිජ්ජ
1: එහම ඇන්තුව වෙසෙහෙන් විස්නිජතා දෝ එබුණ එහෙ හිතන් රෑ ිතයි ආශිදය දිමා නුවන්ත දෝස්තක වෙච්චයේ දෝ
2: වෙච්ච වෙච්ජා අගිනෙන් දිමාවනි පහිනේ සමා මිදුවර ස්තිමා වෙන්න දුවහක් කරන්නේ සහුවා දිමාවන්න දෙන් අර පහමක අනකත් සෝක එවන දියන්නට තුච්ච ප්‍රජන්ට සෝක
1: ශහාම
2: නිදි ආහාර එවන
1: ෆිනා
2: ෆිනා යදදිවාය
1: මිහාර දෙෙන් අහර්මෙන්ගේ මේ වර මුස්සඳි වෙච්චද අඩුත
2: ගිරාට තාද
1: එහෙමීම ආ කුදින්න මේ බද්දල් වනි අහමෙන්න්න තන් කොළ මදුම් මිතිමා වනේ දොම්
0: ඇන්තු ඇන්තු බුණල්දේ දැන්ත මී මීහෙක් ෆරාතනුට මීහක කොතින් හෙෝකම කිතම්ම කුඩකම වේ සමරංගලවන
2: එහෙම එහිතර ම කිස්තවර බොඩු අනයි පාකක හින් හමජයහම ඇන්ත මුගුණ වර බොඩු හෙෝකම දව කොදන වාකක අන්න කැමති හාදෙහිගෙන්ගේ යන්න මහක ඇන්ත නන් වර ඇන ගොත එහිතර සෑන්ත ගෙන්ගොලි සස්කුන්නාන පුදිින්ගස් ගෙන්ගොලි කුන්නාන මීහිගස් ගොත හාල්ක ජයක හම ගෙන්ගොලි කුන්නා හම
1: ඒගොතම් මිසාලක ඇන් තුවන් එම පහුන් මීහකු කොද්දිින් හෙව් කමෙක් මී හිතුගොයි වර කුඩකුඩ කමෙවෙස් ඔය දානතාද එම පහුන් මීහකු කොද්දිින් හෙව් කමෙන් හඳානන් අන්න කමෙන් අල
2: බොහෝ ඇන් මාලගොස්ස පාරතොට දක්ක මුල නිර්දම් වර පොට අන නිර්ගුණේ ඇම්ම තිතා දකිවී දෝ දැන් මෙම වරක් ගෑ රැක්ටිස්සෙන් ඒදෝ ඒන ඇන්තුන් එහි පෙරවිය වරක් බොට එහිවී දැන් අස්තු වෙන්මනු අදද
1: තීදෙන් වරම් බොඩෙතිකන්ත තිහුන්න නෙදෝ
2: එදුවහු එයිද වර අස එහියක බේනු එහිියල් දිගුණ දුවහෙන් ඒද අස්ක පරාත එහි දිිකුණ ගුණ උලනිකම අමිල්ල දෝ දෙවරක් ගුලා හාල් බලා රැක්ටිස්සෙන්
1: රැක්ටෙහින් අහර්මෙන්ගේ හම මේ මුජ්තමෝග මේ එමෙන්න්න කිවේ සමයික කොනිකකං අලාලා මේ වර ඕගාතෙරි බයින් හගීගතුක ද හාස කොන්දෙන් රහමැතිෙන එකහල රහමැතරන්නකි අබදවිස්තෙන් හදානුග හුන්නාන ඒකල් කන්තතකකි දුවකු සඳානුම් ෆිල්වා නුලවෙන කංක එහනු ඇන්තු දෙ ඇන්තු හොම ගෑමොස් කොද්දේන එක්කම ආශිදයන්ගේ අබදුස් කොද්දේකමේ ෆෙහුන්ද ඒ අහර මෙන්න වර බේනු ජෙහේකමෙල්ලෝ
2: කොද්දෙන් ඔොතියාම ඒවගුතක් කොද්දෙන් ඔසිය කොද්දෙන් හම ඉදේතන එක මේදු කණ්ඩාලෙන්ද වර පදුවගේ අනේ මේදු කණ්ඩාලා පනතු මහර පට්ටාගේ මේ නිමසක්
1: එහැන්ත එම ගිනෑ අන්නනි ජහන්ත තන්කොල් කොළු
2: නූනේ හම හේදුම්
1: පහන් අන්නනිද තන්තන්කොළු හදාකුව ගෙන නාද දෝ හදාකශේ
2: එහෙන්දද වරදාලම රමල්ල ගරද
1: නේගේ මිහු මුලේ නැදෝ
0: ශානය කරන පහකශ
1: ේදේ ආශිධාව සම කිරිය රොජ්ජ ජහන් වියස් දනී හම පහා තැන
2: අහරුදස්වර මොනුව එක
1: එහෙන්තවනි ehemvima kanne ehavara e egota hadan enudani do mi men men wane ta den mi haku kora
2: mas node hama bodu vetti ehd bodu vetti ade to hama pal
1: aa
2: eka mi ga molukama kido algon mi pahami mi sal algon pehiyak algon kudim benu mi ready med sila mamma pahai chite nina ka kama kunude
1: দে একি মি হুঙ্গে হুননানে দে একি কাহাল মি বাই মি হুং হাম রেডি মেড এচসং হাম লোবি কোরানে তিন তিগে গ মাগি না ফাহাতি হিং হি এহিং দি মালকং এ দিয়ে দো
2: আদে নো আই তে কবি কম মে ফার মি কোল গ চলা এ এনে কেভিনে কোরা দো পে হে দো মাম্মা কই হিম বার রিস বি
1: এম মে এম এম মে মুহি মু হে দো হাম মলব ভেনে ফেহি
2: পাতলুন
0: আন্তু ফাহা হে তুমি কি বেস হাম রেডিমেড হে তুমি
2: আ তে হামা এনে সানি মিন ন গেন দো ফাহা বনে আন্তু ফাহা ইসতে ফের ন বনা না হাদ ইসতে
1: আহা ফেনু নিমা তা বনে ভেনে দো দাকাল বদনি কা
2: আস্ত মাদে তিস ন স্পেন্ন নি ইয়াদকিন হাদানি মোরে আদসির দিবালে
1: আ দিমা কুরং উনে মি হুনা দিমা মানে আন্তু একং এঙ্গে নে ওয়ার গিন মি হুনা
2: মাসরং কিনত হাদানি
1: হামা দিমা কুরং হেদে নে ওয়ার গিন গগেন উনা আন্তু এঙ্গে নে কা দো
2: একম প্রোগ্রাম গ স্যারবি নাও মাদে গোরে
1: আ প্রোগ্রাম গ বাবেরি বিকাস নে এঙ্গে নে নো
2: ingenen bu ahima bunam bi amir ma
1: o maleg ehne antu e bunen jeheni mihir malege badal kollam beenu me e e ibara nanna nyarmana kanne ingen ta do badal kuram beenu e fun na kame
2: ehno diamu ira trevia party edo dendani
1: kaven party ka
2: november ka inane ekolo venna paati mi kolo mi har paati ba la
1: ane kane paati do
2: den ai has paati do ko paati e paati yadan november 26
1: okay and tu ma madun di mama ti mi baddal wa far ma kina wahak mi dakkan je heni do ehma kina kina de ma wa ma do
2: aa irad presha do hama আশিদা
1: ইন্দ দোয়া কুয়া মেসেজ কোরা হ্যাঁ কোরাম বানেগে এহেমি মা এদি ফ লাভ দো গেনেস তেমবি
0: এন্ড লাভ হাস কো লানি কাকা
2: লাভ হাস কো লান সানি মেসা দেন আশিদা একা দেন একদম ভরে হা কো দিন না দেন মে বাগো তাডো হন্তি ভরে
0: আছি ওয়ারা বড় শুকরিয়া আলগড় মেনু ফরাতো
1: মা কে লানেগে এন্ড
2: আ

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆු ෆිල්වැද දෙනුමුග අබදුවස්
1: ලවයකක් වහ ලවයි.

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුදුම් බොනෙතෙ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි එ ආදෙහෙන් නෙතේ බොනෙෆා ආහරෙන් එකෙනි කොල්ලා හිඟච්ච
2: ආදේස් කරන් දෙක තුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකායකු.

0: අමේකන් 96.1 මෙගාහර්ට්ස් දිවයේ FM.
1: මම හාලු කිහිනේ.
2: අල්හම්දුලිල්ලාහ්. දරිෆුළු මංග හාලු කිහිනෙත්ත.
1: අහරමෙ මස් රංගල. මම කොංකමෙත තිකොල්ලනි. ගෙනේ මම අහරමින් අත.
3: මම තිහා වරුකම් උලේන කමන්නේ. අහරමෙන් තිකන් කොල්ලාපාන.
2: දරිෆුළු මං හායිදර අංගලේ. තිගුත මම ගාතන් ඇස්. මම හාලු බලාලා. මාමගේ කන්තත්ත කොල්ල දෙති මාම වරන් උෆාවේ.
4: නුවදිහ එකෙන් මෙගහත්ස් තිවහි FM.

0: දිවහින්ගේ එප්පෑවන්තකම්. දිවහින්ගේ අමිලවන්තකම්.
1: ජහවින්දුගා අතිමිලේ නාරු තකුගා ඉගාහුණු ලෝයිබ පපාතෙරි වමාහේ.
0: දිවහින්ගේ දිවහිවන්තකම්.
1: දිවහිවන්ත වීති පහුල්වරි වමාහේ.
0: මේ හුරිහාකමේ මිගොතුක දෙමියොන්න එස් සබබ.
2: දිවහිබස් දිවහින්ගේ ෆක්‍රෝ.

0: DIVAHI FM නුවදිහ 1 MHz දිවෙහිඟ මොනිෆුයේ පිළවැදේ නමුග අබදුවස්.
1: Lunch break.

0: කොම්ම හප්තායකිවස් හෝම දෝහෝගෙරේ අගඩි පනදෑ. අමයකනි නෝදිහ එකෙන් මෙග හට් දිවහි එෙමු.
1: එහ.

0: දෙවනලවේ කෙකොත් කමිගෙනස්තිනි
1: Beautiful Things. Beautiful days of sunshine blazing, beautiful skies and shores, beautiful days when I can gaze in beautiful eyes.
0: තිම්වන ලවේ කෙකොත්ක මේ ශෝක මිහිමනාලි ලවේකි ආශිකා දුෂුමන්ගේ

0: මිෆාරු තිකං කුරම්වානේ. එමෙ කමුදා ෆිල්ම් එකෙනි කිහවර්කතු අහැෆිනම ජවාබකි
1: වර රඟලන් එඩේ
2: කියන කුන්දිරි උලේනි කලා යනුලා මිහිතුගා විින්දු කෙදේ නිශානන්න.
0: එමෙ කමුදා ෆිල්මුගේ එමෙ හාසකමකි කොබෑතු අහැෆිනම ජවාබකි
1: ෆිල්ම්ගේ හූරි හා කමවෙස්
3: චුට්කි සඳූර් කිකිම තුම් ක්‍යා ජනු රමේශ් බබු.
0: එමෙ කමුදා ෆිල්මෙන්ගේ මින්වරු බනාලන් ටෙස්ටක තයර්තව හැෆිනම කොබ ජවාපකි
1: හේවල්ලා තයියාර්
4: දෙහා සබ්බිස් වන අහරු දිවිහිය කමුන් ගෙනස්තෙන මූවී මූඩ්
0: එමෙ කමුදා ෆිල්මෙන්ගේ මින්වරු බනාලුමත් දිවිහිය ෆිල්ම් ගෙටීමු මිසූ හුරි තයියාර තියබෙ ෆ්‍රොන් තයියාර්තෝ
4: මූවී මූඩ්.
5: Liebe FM, nur die Ecke Megahertz.

කොම්ම හප්තායකිවස් හෝම දෝහෝගෙරේ අගඩි පනද අමයකනි නෝදිහ එක මෙගහට් දිවහි එෙමු ගන්නේ දෙක් මන්නේ අගල ගන්නේ දෙක් අකිසේ ගමත්තා දෙක් බෙත්ත බෙත්ත පන්නේ

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙද්දී නමුග අබදුවස්
1: කොම්මෙ දොයිපකි තෆාති උසාසෙන් කොම්මෙ උසාසෙගේ ෆාතුගා එතන් හාස් කුලතකේ ෆොරිෆාවි
2: ලොයිපා උෆලා හයාතුගේ උජාලාකං හුදුකුලෑගේ සාෆුයි බාර ඇත්තකුන්
1: එකනවරිකමා වකිෆුමුගේ ෆුන් අසර් කළුකුලෑගේ අසරුකද ඉබාර ඇත්තකුන්

0: ދިވެހިFM 91 MHz ދިවෙහිඟ මොනිෆුයි ෆිල්වැද්දේ නමුග අබදුවස්.
1: එංගඩකු

0: Viral Vibe.
1: නොදී හේක මෙගහර්ට්ස් දිවෙහි එෆ් එම්. අබදුවස් එම් ගාත.
2: අබද ෆෙහි ලවතකායක උමාසිගේ තිරිය.
3: ಹಿತ್ತಕುಂ ಜಾಗಹೋದಿ ಎಮ್ಮೆ ಗಯಾವ ಫಣ್ಣಾನುಂಗೆ ಹಂದಾಂತ ಕಾಯಕು
2: ಹಂದಾಂತವಗೆ ತೆರಿಯ ದತುರುಕೊಲ್ಲಮ

0: ඒස් නාවරු කමෙන් හවගෙන්මති
1: ෆිල්ම මෝඩ වද තැබ
0: ොඩ මිසු ඕනට හ මෝඩ වදේ තවන් මිසු වරබට හඳයක් කොඳ මි දාංචයෙන් ලවත වර රට හිදෝම ෆිල්ම්ගේ
1: ශීලාක දෙලවෙක් කඩ ගොල වර
0: ඕකේ ඒමම ෆොරතම මෙති ආශයායකි ඇම්බෙන් නූන්කම බොන දරිපුුල් ශාහිද්දා හවාකුරා හිසාබුන් අන්න ලවයකි වරම්මොල පිරිනගේ
1: ලවේන්ගේ ිල්ම් ගැතීම්
0: මිසු බොනන්ත දේ ලාවේ මෙතන කොල්ලවෙත්තෝගේ බීවේදාදී එලවතනුනේ බප්පගේලෝ පූදි කරුණා
1: ගොරින් කියබ
0: ගොඩ

0: හිසාපක
1: ඒ අන සීදන්න අන්නේ ශායා ඉන්න
0: එම බද්ධවාතන් දක්කා පර පරාපරුන්ගේ ස්ටේජ්ක සුලයි හකයාලවයකි
1: මස් මම්ම ගැත්තෝ තියනමා තියලෝ බිවේ කාලකුමස් ආ

0: දැන් ඒලම අන්නනි
1: බලිකන් ඉගිකෙන් ඇන පාකේ මෙත දවස්ක එක කොම සීනක තෙරෙන් ඇබෑන්න
0: වැරදි ඉමෝෂනල් සීන්නේ විතර යාල රංකලු වාම් බායි ජවාකම කුණුන් ඇයි සම හුට්ටල හන බැනුව සෑද සුල හැන මම්ම කෑරිය රශල් ලාෆය දායරුග ලා දායරු ගන්න අනිකවර ඉමෝෂනල් වානතාද එතනු අඩ ලවෙන්ගේ
1: ඒ කොච්චා රශ ගොස්මන්න අයරු දැන්ගේ සපෝකුරාකංකන්
0: යාලඟට ලවේ ගෙස්ත
1: ඒ ෙන්න්න එක් කල ශීලා අස්තකු ඒනගෙ දැරපුළු මනිකු දැරපුළු දෙක වාදෝ එපාද
0: ඕකේ බරාපුරගේ දෙ ඕක වර ඒසි කොත් දෙන රිල්ලවීම ජයන ගොට පසයකොත්දේ ලවගේ බනිම් මලිද ගේ නිම්ම අලාාෆා දෙම් යොතිී යෙස්සෝ නොරවන්ඩේ හම දෙන ස්ටේට්මට ඉගේ ෆිල්ම් ගම වාගොයගුයි හම දෙ මේ රංගල ස්ටේට්මට එත්තෝ නූන්තෝ හම එකෙන බුණ දේවන්ගේ පුරදම ස්ටේට්මටකි ޒުލޭހާގެ ކުޑަ ޒުލޭހާގެ މަންމަގެ ވާހަކަ އެންމެ ފުރަތަ މަހަނީ ކޮޓަރީގެ ތިބެ އެ ވަގުތު ބެކްގްރާޑުގެ އަންނާނެ ލަވޭ އެ އަންނަ ލަވޭކީ ބޭނުމީ މަޖާ ކޮށ್ಲާށެ އެލަވަ
1: ކޮށ್ಲަވެ
0: ނޫންދޯ ދޯނޭނާއެއް ކަހާނި ಎಲ್ಲವನೆ ಇಂಗೆ ತೆಲವ ದೋಣೇನೈ ದೆಂ ಮಿಬುನಾ ಹೆ ಯುಪ್ಪೆಗೆ ಬಲ್ಲಿಗೆ ವಹಕೆ ಇಂಗೆ ಇದು ಹೆಂದು ಸ್ಕೂಲ್ ಅದಾ ತಯಾರುವಾಣೆ ಕುಜ ತಯಾರುಗೆ ಮಿ ಕಲ ಲೇಖಂ ಲೇ ಫೆನುಂ ಕ ಇಂಗೆ ದು ಸಿಂಗೆ ದೆಂ ಎದು ಬ್ಯಾಕ್ ಗ್ರೌಂಡ್ ಗ ರೇಡಿಯೋ ಅಳುವ ಫುನ್ನಾಣಿ ಸ್ಕೂಲ್ ಅದಾ ತಯಾರು ಯಾರು ಬಾಜವರಿ ಹೆಂದು ನೆ ಅಣ್ಣಾಣಿ ಮಿ ಸುವಾ ಕುರಾಣ ಗೆ ಸ್ಕಮೆನ್ನೆ
1: ಆ ಎರ ಮೇನ್ ಕಾಸ್ಟ್ ಗೆ ಡೈಲಾಗ್ ತ ಹಂದಾಣ ಹೊನ್ನ ಮಿ ಹಕು ಬ್ಯಾಕ್
0: ಗ್ರೌಂಡ್ ಮುನ್ನಾಣಿ ಆ ಎರ ಗಡಿಂ ಬುರಣಿ ಹತೆಜ್ಜೆ ಹೀಯೇ ಮಿ ಸು ಮಿ ಅಹಂ ಮಿ ಒಳನಿ ಎಸ್ ಎತ್ತ ನೋ ಎತ್ತ ಬೊಡ ಜುಲೈಹ ಫೆನೆ ತಫ ಯುಪ್ಪೆ ಅದೋ ಎಕ್ಕ ಗಿಯ ಮಿಬುಣಿನ ದಿಯ ರಿಪೋರ್ಟ್ ತದಕ್ಕ ದಿಯರುಗೆ ಏನ ಹುಣ್ಣ ನೂಕುಲಾಗಿ ಹೆದು ಬೆಗ್ಗ
1: ನೋಂಗೇನ ನೂಕುಲಾದಾಯ್ ಹುಣ್ಣ ದರಿಪೊಳ ಬಲಾದ ಆಯ್ರು ಕಣ್ಣ
0: ಮಿಸ್ ನೋಕು ಲಾಗಿ ಗೌಂಡಣಿ ಹಿಂಗೆ ಕೆನ್ಸ ಹುರಿಗೆ ಎಂಗಿಗೆ ಕಿಹಾ ದುಹೆಲ್ ಲಿಬೇಣೆ ತೋ ಶಾಹಿದ್ ಡಾಕ್ಟರ್ ಯಾ ಸುವಾ ಕುರ್ಮೋನ್ ಡಾಕ್ಟರ್ ಬುನಾಣಿ ಹಮಹಾ ಎಂಗಹರ ದೇತೆರೆಗೆ ವಗುತೆ ಒಕ್ಕಮ
1: ಹಮಸ್
0: ಹಮಸ್ ಅಸ್ತು ನೋಯ್ ಏಕಮಕು ತಿದಿನ್ ಜವಾಬ್ ಸಂಗಳ
1: ಹಮಹಾ ಕೊಮೆ ಸೆಹೆಂದೆ ಹಮಹಾ ಅಮ್ಮಹಾ ತಾ
0: ತಿಮ್ಮಹಾ ಎಂಗಹರ ಗುಣಾರ ಹೊನ್ನಾಡದೆ ದೆನ್ ಮಿಬುಡಿನ ಹದಿಯಾತಕ್ಕೆ ಫುಣಿ ಹದಿಯಾತಗೆರಿಯಲ್ಲಿ ಹದಾರ ನೆತ್ತದ್ದು ಹೇಗೆ ತಿರೆಗೊಂಡಾಣ ಕುರಿ ಹೊಮೆ ಹಿಂಗೆ ಬಪ್ಪೆಯ ಕಾದಾರಿ ಫುಳಿಗೆ ಡ್ರಾಯಿಂಗ್ ನೆಂಗಿನ್ನಾಣೆ ದೆನ್ ಏ ಡ್ರಾಯಿಂಗ್ ಏ ಕುಜಾತ ದಿನಿಮ ಏನ ಆಹಾಣೆ ಗೊಸೆ ರೂಮ್ ಅವ್ವದೆ ಫಿಂಗೆ ಹೇಗೆ ಮಿಗೆ ಮಾಣೆಕಿ ಗೊಬಾಕಂ ಕೇರು ರೂಮ್ಗ ಮಣಿಕಿನ್ ನಾನು ನೂಸ್ ಕಿಯ ಏ ನೂಸ್ ಕಿಯಂ ಇನ್ನಣಿ ಆಫತಿಸ್ ನೂಸ್ ದರಿಫುಳ ಶಾಹಿದ್ ಮಾಲೆ ದರಿಫುಳ ಎಮ್ಮೆ ಫಸ್ಟ್ ಮಹುಗ ಎಷ್ಟು ಬರಾಬರ್ ಹಿಂಗೆ ಮೀರಿ ಸುವಾತೇಗಿ ಮೀ ಮೂವಿ ಮೂಡ್ಗ
1: ರಿಕ್ವೆಸ್ಟ್
0: ಕೊರೆ ಕಮದಾ ಫಿಲ್ಮ್ ಗೆ ಲಗಬುದಿಗೆ ಕಂಫರ್ಟ್ ಮೂವಿಗೆ ಲಗಬುದಿಗೆ ಫಿಲ್ಮ್ ಸುವಾ
1: ಸ್ಟೋರಿಗೆ ಗೊತ್ತೆ ಕಮುದಾಗ್ಸ್
0: ಮೀ ಫಿಲ್ಮ್ ಗೆ ಹಿತಾ ಕುಳಲ ಮಂಜರ್ ಕೆ ಕೊಬ ಸಿಂಗೆ ಮೂವಿ ಮೂಡ್ ಮಿ ಸೀಸನ್ ಗೆ ದೇವಣ ಫಾರ ಮಿ ಫಿಲ್ಮ್ ಗೇಮ್ ಬ್ಯಾರಿ ಗುಸ್ನಾಗ ಎಮ್ ದೇವಣ ಫಾರ ಮಿ ಬೇರೆ ಮೀಸೂ ಮಿ ಸೀಸನ್ ನಂಗೆ ಕಣಿವೆಸ್ ಎಮ್ ವಿ ಮಾಣೆ ಬೆಲ್ಲಿ ಕೊಮ್ಮೆ ಫಾ ರೋವೆ ಮರ ದೆರವ ಫಿಲ್ಮ್ ಎತ್ತಾ ಮಿ ರೋವೆ ತ ಮಿ ಫಿಲ್ಮ್ ತಬ್ಬಲ
1: ಕೊಮ್ಮೆ ಪರ್ಸನಲಿ ಗುಳೇ ತಿಯನ್ನು ಸ್ಟೋರಿ ಗೆಣಸ್ ಎಣ್ಣ ಗೊತ್ತಾದ ಆಕ್ಟಿಂಗ್ ತಕ ಮ್ಯೂಸಿಕ್ ಫಿಲ್ಮ್ ಫುರಿ ಹಮವಾ ಹಂಗೆ ಬೇಣು ವಾ ದೆ ಮದಕ್ಕೆ ಎಲಿಮೆಂಟ್ಸ್ ಹಿಂಗೆ
0: ලවතෙස් වර රීතාද කොල්ලව එම රීති රිලය ලවගෙන සඳන්නේ
1: නො නෝ මඩකොයි
0: ඕකේ රීහ රීද හරයාාව රීති වීම බිසු හම වීග හම ලවෙන් අඩ කැස් ගෙනස් තේනෙන්ගේ කොම්මේක සම අහරමෙන හබර තක් ගෙනස් නමුග හම ඒගුණෙන් ආරමෙන් පුනවැෙන
1: මූඩගේ
0: හබර මූඩක් ගෙනස්මුග වරක් කොළදාරද මි ගුණාහෙන් අව ෆිල්ම්ත වරක් බලාති මිසු හිතන්ගෙරි වර පරිතවෙස් වානයගේ ඒක ගොත වරත් අපාතිගේ හඳෑන නොහුන්නට මිස් මිවරන් හඳෑ නොනක හිත කරනාර
1: ඒ අස්ව සබද රටින් කෑරගස් බුණාචකය මීහුණ කියා නන්නම් නම්බරු මම ප්‍රිටි බේඩ් වෙත් එච්චි හඳානක බේට්ටු
0: යා වෙරි වෙරි බේඩ් ලම යා ඒමීම
1: දැන් බයිෆා රටින් වෙස් අහන්න තිවරු මීහෙන් එන උස්වර එකක් තිවුල ටීවියන් අරා කියා අද දකුන්
0: කියා එච්චක් ගෑම් බොලල්ලා හුරිහා ලියුන්තකේ ලියගෙන් හුට්ට සේචි සේවර බලාගෙනන්න ඕන්කෙම හදාරුස් කියන්නේ සේ ෆුදේරක සිකුණ්ඩෙ ගෙච්චි බහට්ටන් තමිහ හුන්නානේ
1: එපේ ඇස්තු හඳානු ගොහොන්නන් මිබුණා දෙ ඒක බේරුම් මියන්න මිහිගේ ෆෝන් නම්බර හෙස් නේ අමිල්ල නම්බර්ස් බයි ෆාර් ෂක්ක මතේ හොර කපුණු ජේඩි
0: ඒක මිලි හම වර උෆයිති දෙ ඒකම කවර මොළු මිහි කොම් බෙක සිංගේ හාර් මෙන්න වර මොළු වර කුඩලස් කුල තෙරේක වරගෙන බෙගේ ලෝබි හෝදි ජර්නලිස්ට් එක ගොතුක හම ෆාහ කුරනේ හෙමි මම තිගොතු ගබස් කුරිය දානක මම උමීර් කුරනේ ගේ මිසුමේස් වර ලොබ් වෙරි ලේ දෙකෙන්ගේ හෙම අරි ලේ මූවි මූඩ් ගදින් තිකොද්දින් හිවර හම සාබස් ඉංගේ
1: මීග මූවි මූඩ කම ගෙන්න ජොනි මිසුද
0: මිසු ඉනි මූඩ ග රිලේ ඉනි දෝ දෝ මිහින් දෝ කියන් හෙමි ම එහුන් තෙරින්න දෙන් කොමස් කාලි උසස් තක කුරුම් කෝ මිසුස් මී උමීර් කුරනේ හෙම
1: ඇස් ලාලොන් ඒ ෆිල්ම් ෆිල්ම් බලාලන්
0: ফুরসত তো
1: করেন আবার ফুরসত কে আসলে মে মে দিন জবাব তখন শক উপ থেকে মেস
0: বলা আসলে আসলে দেতে পুনি
1: আদে লম তো নোস ফেরে কোদা বেম পুনি মা
0: আইনি কাইবেস এক বরং আহার মে না বড়ে তে খবর তে গেনেস্তে নোস ফেরি এনো
1: আই কম এ ব্যাগ এনা মু গাইগে মে জো হামা
0: এ ব্যাগ নিতে নেতে নেতে ইশু নেতে এ বফি ফিল্ম গে ইতুর লাভে কাকি গে মে হাসাম মে হফতা গে মুভি মোচো নি মালা ফ্রগ মে মাকেলা আসসালামু আলাইকুম